ඔහොල්ලි ගමන් දැයිමු දවරන් තාම සින්න සෙවනා හොනනේ ඊටේ මාමුදු සිරේජ ඉනහවරනම මි ජෝඩෝ මි ෆලින් ලෝග ඇසිදී මුගිනේ ගොන්දේ හොදුනු මි ජීවිනර් මි පෙරිදම මි සුප්තර ගෝරන ගෝසල් මෙල හොඩ කොඩේජ හෙ ෆිටාරුම.